සිින්දක්කව තමාන් කරුණේ තුසස්සවලකම තන්නර සැල්ලි උතස්සුලි තුසස්සවන අම්මත් තන්න පියවයු අනු තේරුක් තබම කොලානෝ වසුවන්න ගනි නාරක්ෂියුන්යි.